සච්ච සොයි දෙකෝවාකැබෝරවිගාඩ තලි කියසිර ගාවාරං ගාවාර සෝ දර්කයහසු කර්කයහා ජතු බැසරව සමල්ලේ වජනාධනක සංකාගෙතේ භාපනහාරේ කෙතේ රාපරිසෝ කහියන කෙතේ ගාපනහාරේ